අගවක විසක බොස්තමරාවත් නමිමි බිකමික ගුරන්නන්න වරස සල්දන යමන් කත දිනුන් ගන් තනින බාසෙන් පක හැරක් බගින් දයිතලිකසක සලරසි බලිතසක බොස්තක පුරිසවන් බන්න කමිර ගහලක් කල් බෝගම පග්ලෝ මාසින් පග්දතුන් කන්සබොන් පදලිතාස් නැසසු ක්‍රිස්තෝ